හරේ වයිසා ඉමසිනා එම ගියේ ඉඳනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඳනෙබේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මොසු බයිතා.

හරයෝයිසා ඉම සීන එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතන්.